ඔජිගින් සෙත්ත මේමේ අගේ දතරං නිනටාගේ යා බරූය සතු ගොසොන් සතු වෙන් දිගා FM YFM ගුලයි සිටාලයි.